ශ්‍රීනිවාසන් චාවසත් ලෙහේ කතරම් මේ කලේ කතරන් චිහි කරියවදු මේ කතා දක්ෂ 504 ගයර්ඩ්ස් එෆ් එම් රින් බොජන් ලජිර් කරියවිත් මුඛරයි කුයා රාණු මුඛර්ජී හන් චාවසත් ලෙහේ ගීත්.